0: ගියක් ඉඩනෙමක් එපිසෝඩියුඩවාලු හුසී ඉතනය ප්‍රග්‍රම රඩියු ද්‍රාමක්කො කොස කොනබ මෝරිස් ඩෝමිං නෝරෙල සවන්් බැම්වින්ඩු මයි ඉහ රඩියු ද්‍රාමකො කොසන්. හනිස්සන් ඔහින් ඉත රෝණහමුතු කොන ද්‍රාමකොනබ ජොර්නාඩ නේත නොඩ විීත්නියන් නො ඔයින්සා සිරකොන්සේගේ හළු මුඩංස පොසිතිීවු ඉහ සිරනිරල සවන් නොමොස් ඉහ සිරණි කොමුණනිඩාරි. අතුලොරි ඉතා කෙක්ලයන් දියුතාන් කොනබ ද්‍රාමයිඩනේ හවසෙකුම් විඩ බයිනාකනයින්රුවා මනඩියාන නුඩරති විෂ්ටා පිංාලින් හක් බේත්මාලු නොමෝෂ් මන ඒතේල් නුඩර ඇතිවිස්තකො කොස බැම්වින්ඩු බා මනනයින්රුවා
1: බ්‍රිගඩ මනදේසේ.
0: ඩියක් හවහහු හුසී මනඩියාන මනඩියාන ඔයිසා ඉතනි හරේ කොනබ ඩවිීත් නොනේ තනිනය මෝරිසිඩා ගෝරණේ ඉහ බලංසුක් බීත් එන්ත්‍ර සිර කලයි ඔයින්සා තිර්මණදිනි හනොයි
1: මන්දේසි තුරහුණනි හනොයින් ඉතරෝන ඉහද්‍රාමණේ ඩවිීත් නෝ නෙතනි මුරි සගෝරණි හර්මෝනියලෝස් නෝ ඉහ බලංසුක් බීත් ඇන්ත්‍ර සිරණෙන් රුවමන
0: ඔයින්සා තුර්මණ ඩියානනි හනොයි ඩවිීත් ඉනම් බෙල ත්‍රෝක නිනි හනොයින් කොනබ ක්‍රීතිකන බේමක් නි හලොබ නේත කලයි නෝ සයිඩමක් ඩවිීත් බෙලෙ හාලෝ අතු ජුඩා නිනිය ඊනන් සයි එම ඊඩනෙ බේමක් සුපොර්තිීවු නෝ පොසිතිීවු ලියෝ
1: සිං හවනුවෙන් න්‍ය බෙලෙ තම්බ ඩවිීත් හුසුන්ය ඉනං හතු හළු බතුරුම හොඩි සුපොර්ත බනත නොනියමොස් හෝ ස්පලික සවන් කොන බනතනෙ ප්‍රකුප සවම් බසිරණයවා
2: ලෝෂ්ටනි ඉතරෝන ඉහ ද්‍රමණේ ඉහ සවන් නිබේ ඩවිීත් හාලෝ හොඩිය ජුඩනය ඉනං සයි එමිඩන බෙ සුපොර්තිීවු ලිමක් ඩවිීත් ෝ ප්‍රශේ සම්බය නේතනය හතයිස් නෝනිය ක්ස්පේස නිනිය කොන්තේන්ති බයිහ වෙෂ්ටවාර්ණ බෙනත හතයිස්.
0: හනිසං ඔහින් මන ඇතෙල් කුලියෝන ගතක් ඉහ ද්‍රාමයිඩනේ ඉහ සං පොසිතිීවු නිබේමක් ඩවිීත් හලෝ හොඩිය ජුඩ නිනිය ඉනන් සයි එම නිබේමක් සුපොර්තිීවූ. ඇතවන් තුයිර් මන්ඩීනය හනොයි ඔයින් සහ නේත නෝ ඩවිීත් සිර බෙලා ජුඩ එම සේලු කිය කොමනිඩාටි නෙබ හස්සරු ප්‍රබ්ලම නිබේ හනිසං කලයි.
1: හවනුවෙන් නැත නොඩවිත් ෆයිසිරන ස්පරෙන්ශය බා කුම්ඩැටි සිර කොනබ සිරණ රෙලසං උලුක් නො අගෝර උලුක් සිරලඩුම් ෆහැක් බීතනෙසං. මයිබේ අගෝර සිරණ රෙලසං ෆැක් බීතනෙසං. පොති දෙසිජං හමුතුක් නොහලො බලංසුක් බීත් ඉහ සිරණ රෙලසං සෙක්සුවල්. නෝ සිර සෙන්ති සෙගුරු, රෙස්පේත, නො සෙන්ත සතිස්ෆාස්. තම්බ ෆැක් බීත් එන්ත්‍ර ෆෙතුන මානෙ ඉහෝ මලරන්නේ ෆො බෙන්ෆිසිු ලාස් බ ෆෙතුඩේත්. මයිබේ බ ෆමිල තෝමක් මාන.
0: මනඩියාන හෝ මන ඒතෙල් ඔහින් ඉහ ද්‍රාමයිඩනේ ඉතරෝණ ඩවිීත් හොනේත බකුලිය හෝ ස්ටුඩාන්තේක ෂ්කොලවන් සිර කොනබ අසුන්තු කොන්සෙන්ටිමේන්තු ඉඩනේ ෆෝ බෙනිෆිසු සයි ඩබ ජෝවෙන් ෆෙතු සිර ජෝවෙන් මනි සිර නෝ බකුමුණනිඩාඩි එන්සිරාල්.
1: මන්දෙසි කොන්සෙන්තිමින්තුනේ හනිසං කොන්සේතු ඉඩනෙවේ මාක බෙලෙහනොරින් ක ඩිස්කුති හෝ ලබරික් ෆෙතු සිරකාතක් සිරණ ඩෙසිජං කොනබ සිරණ ඉසිලෝලොන් ඉම්පොර්තන්තය.
2: හවනොයින් සිරණිය ඩඩලියනෙ ෆූරක් නෝ ඉන්ෆෝර්මතිව ලෝස් එම්ම හෝතු බෙලෙ කොලියනක් ලෝකේ නෝ එම බෙල ඩෙන්ටිෆිකඩි ෆිව් සිරණ බේ කොමනිඩාරි සිරහ සෝරු නොමෝස් හමුසුතන් ඉඩිය ෆූරක් සිර කොනබ සඊඩමක් සිරබෙල් හාලෝ හොඩි සුපෝර්ත හිය සිරණ කොමනිඩාඩේ.
0: ඇතවන් මනඩියාන අලෙන්ඩෙ බුවත් නෙබේමක් ආලින් ෆෙතු ඔහෙන් කුලිය හොනේත නො අන සයිඩතාමක් සිර ප්‍රසිීස කුලිය කරික් ලීග හෝ කොන්සෙන්ටිමේන්තු නෝ ඔයිසා හෝ ආලිින් මනි සිර.
1: මන කොන්සෙන්ටිමෙන්න්තුම සජුඩ ලබරික් මනිසිර තු රෙස්පේත ඩිසිසන් සිරවසි එම සේලුක් නෙබේමක් අතු ඉන්වෝල්වේ ඉහතිවිර සෙක්ුවල් රුමන.
0: ඇතවන් සයිඩමක් ඉතනිය කොමනිඩාඩි සිර බෙල හාලෝ අතු රෙෂ්පෝන්ඩේ ප්‍රබ්ලම කොන්සෙන්ටිමේන්තු නොහල බලන්සුක් බීති සිරණරල සවන්්
2: ඩියක් මන්දෙසි හවහනුවෙන් සවන් සිරණෙ බෙලය කොන්තෙසිය කොමනිඩාඩේ සේබයින් හිර එම හෝතු තක් බේත හමුතුක් හොඩි හලවා සවන්රුම නැබේමක් සේෆෝ බෙනිෆිෂු බයිහ මෙම්රු කොමනිඩාරි සිර සෙල්ලුක්.
0: ඩියක් මබේ ඔයිසාහිතනි හනොයින් කොනබ සිරණි ඩිස්කු සවන් හෙන් කොන්තුරු කොමනිඩාඩනේ ඩිය කලයි
1: මන ඔහිතරෝන ඉහ ද්‍රාමණේ ජොවින් සිරස ඉන්තරෙස අපරෙන්ඩේ කොනබ සෙක්සුවල් ඩාඩි එඩුකසන් සෙක්සුවල් නොමෝස් ඉම්පොර්තන්සි සිරවුස්සි හලො බලන්සුක් බීත් එන්ත්‍ර ෆෙතොනොමානෙ.
0: ඇතන් අහරෙන් මන ඒතෙල් ඉඩේය කඇති විඩාඩි සයිඩඩේත් මක් සේය ජුඩ ක්‍රියරෙල සවන බේ ෆහෙ බලන්සුක් බීත් නොහලො කොන්සෙන්ටිමේන්තු හොත්තිව ඉහ කොමනිඩාඩි.
2: Hawano in mandesi, consentimento mus ajuda comunidade sira, atu ajuda sira nyuan sira, no ajuda comunidade sira, atu ya comunicação na bena kloke liutang, honesto, no respeita, bain hira envolve ya qualquer atividade sexual ruma.
1: Sai da tama kita precisa halo ya comunidade, atu asegura idane bele acontece. Bele halo ya tenia comunidade ka oinsa.
3: Tuir hau, diskusan kona ba konsentimento hanesan parte idane be importante tebes, tamba idane bela ajuda joven sira hatene kona ba saúde sexual.
1: Obrigada barak ba mana Diana, no mosh mana Ethel, no bema Dada Leona iha programa idane. Hau hanoin katak ita hotu iha bit hodi halo itania relasan sira iha balansu bit, no ita mosh bela ajuda ima selu ko di halo buat no bema hanesan. No ita hotu iha responsabilidade atu foti asaun hodi prevene violência sexual iha relasaun. Barona nain sira, kari kita hetang experiência violência iha uma, bele visita hamahon do TL, hodi kontakto numero redi referral nebe ita prefere. No kari kita hakara katu hetan tratamento, documentação konabakanek, aconselhamento, acomodação temporária, bele kontakto pradet, Fatin Hakmatek. No kari kita hakara katu hetang assistência legal, no acompanhamento ba violência nebe ita hasoru, bele contacto Alfela. Obrigada Barak e até tempo selo.